ගීත බහරියා කාර්යක්‍රමාතී අනන්තර පණිකය බප්පි ලහරි යනි ස්වර්බද්ධානි සංගීතබද්ධ කෙලීලා ඉන්දිවරියන් සංගීත සහ කලාකාර ආශා භෝස්ලේ.